0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගම්මක් ලොමුදැහැ ගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

0: Cuban Petrolera.
1: රෝගාතුරව සයනයේ වැතිර සිටින මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නිරෝගී සුවය ලැබුවහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන්විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා රාජ චෞර සතුරු බියෙන් තොර වේවා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර

ඉන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළු මහත් ලෝක ධාතුවටම යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා.

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

ගැටලු ඉඳ හිට නැගෙන තරමට

නිවන්දක්නා ජාති දක්වා ඔබ සැමට තුනුරුවනි සරණයි.

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ.
1: ඒ භාග්‍යවත්තෝ අරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
2: සම්පතම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමග. ඊයේ රාත්‍රී 10:00 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන් විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩ වදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුබ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන් විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
3: සුදිල ගුවන් විදුලිය
4: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
5: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
4: සුදිල ගුවන් විදුලිය.
3: සුදිල ගුවන් විදුලිය.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගෝනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10:00 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5:00 සිට බුදුගුණ, දහම්ගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
3: සුදුල ගුවන් විදුලිය.
6: සදහවත් පින්වතුනි, පින්වතියනි, සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.
7: පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා හැටියට සිව්වනක් පිරිස මේ බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වුණා. අපේ බුදුරජාණන් වහන්සේට ඉලක්කයක් තිබුණා. ඒකට ධර්මී කියන සම්බුදු කෘත්‍ය. බුදු කෙනෙකුගේ සම්බුදු කෘත්‍ය තමයි මේ සිව්වනක් ශ්‍රාවක පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සියලු දෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මී ගැන ව්‍යක්ත විසරද බහුශ්‍රුත ධර්ම දරාය බවට පත් වෙලා ධම්මානු ධම්ම ප්‍රතිපදාවේදීලා සාමීචි පටිපන්න අනුධම්මචාරී පිරිසක් බවට පත් වෙලා ඒ අය මේ බුද්ධ ශාසනයේ බබලවන්න දක්ෂ වෙන ශ්‍රාවකයෝ බවට පත් වෙන තෙක් පිරිනිවන් පාන්නේ නැහැ කියන අදිෂ්ඨානය. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි සතිය බෝධි මූලයේ වැඩ සිටිද්දිමයි පාපී මාර්යා බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පාන ආරාධනයක් කරන්න. බුද්ධත්වයට පත් වෙන්න වජිරාසනයේ වැඩ සිටිද්දි මාර්යා සීනා පිරිවරාගෙන ඇවිල්ලා බුදු වෙන එක වළක්වන්න උත්සාහ ගත්තා. අවසානයේ මාර සීනාවත් මාර්යාත් පරදවලා බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. උන්වහන්සේ බුදු වෙලා පළවෙනි සතිය විමුක්තිසුව විඳිමින් බෝධි මූලයේ වැඩ සිටිනකොට ඒ මාර්යා ආයෙමත් වෙනවා. ඒ වතාවේ ඇවිල්ලා සාමීනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ ඉක්මනින්ම පිරිනිවන් පානසේක්වා. ඉක්මනින්ම පිරිනිවන් පානසේක්වා. මේ ධර්මේනල් ලෝකේ දේශනා කර කර ගිහිලා ඔබ වහන්සේ නිකන් වෙහිසටපත් වෙන්න එපා කිව්. ඉක්මනින් පිරිනිවන් පාන්නේ කිව්. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පාපී මාර්යාට ප්‍රකාශයක් කරා. පාපී මාර්යා, බුදුවරු එහෙම පිරිනිවන් පාන්නේ අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරලා ඒ ධර්මයේ තුල ව්‍යක්ත විසරද බහුශ්‍රුත ධර්මදර ශ්‍රාවකයෝ පහළ වෙලා ඒ අය ධම්මානුධම්ම ප්‍රතිපදාවේදීලා සාමිචි පටිපන්න අනුධම්මචාරී පිරිසක් බවට පත් වෙලා මගේ ශ්‍රාවකයන් බුද්ධ ශාසනයේ බබලවන්න දක්ෂ වෙන තෙක් පිරිනිවන් පාන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට අපිට පේනවා ඒ තමයි බුදු කෙනෙකුගේ සම්බුදු කෘත්‍ය. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ මේ සිව්වනක් ශ්‍රාවකයන් අතර පැවිදි ශ්‍රාවකයන් බුදුරජාණන් වහන්සේ උපමා කරනවා හරියට පැවිදි ශ්‍රාවකයෙක්ව උපමා කරේ හංසෙක් වගේ. හංසයා වේගෙන් පියාඹ ගන්න පුළුවන් සත්ත්වෙක්. හැබැයි ලස්සන පැත්තෙන් ගත්තොත් එච්චර ලස්සන නැති වෙන්න පුළුවන්. බොහොම චාම් සරලයි. හැබැයි වේගෙන් පියාඹගෙන යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළා මගේ පැවිදි ශ්‍රාවකයොත් ඒ වගේ. ඒ අය ලස්සනට අඳින පළඳින ඒවා රන් රිදී මුතුමැණික් ආභරණ ඔක්කොම අතහැරලා පැවිදි ජීවිතයට පත් වෙන්නේ කාමභෝගී සැප සම්පත් අතහැරලා මේ බුද්ධ ශාසනය තුළ ඉක්මනින් ධර්මය අවබෝධ කර ගැනීමේ අරමුණෙන් ඒ අය කුඩා වූද මහත් වූද ඥාතීන් ඒ සැප සම්පත් අතහැරලා පැවිදි වෙනවා. ඒ අය බුදුරජාණන් වහන්සේ උපමා කරි හංසයෝ වගේ. හැබැයි ගිහි ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ වදාළ යා ගිහි ජීවිතයේ තුළ රැඳෙමින් යා කාමභෝගී ගිහි ජීවිත ගත කරනවා, අඹ දරුවෝ ඉන්නවා, කසීසලු පරිහරණය කරනවා, සංරිදී මුතුමැණික් පරිහරණය කරනවා, ව්‍යාපාර කරනවා, වෙලහෙන දාම් කරනවා, මේ සියල්ල අතරේ තමයි ධර්මයක් දියුණු කරගෙන ධර්මාවබෝධයට වීරිය වඩන්. කරදර බාධා සහිතයි. සම්බාධෝයන් ජරාවාසු කෙලෙස් උනන උල්පතක්. කරදර බාධා සහිතයි. රජස්සායතනං ඉති කියනවා. කෙලෙස් උනන උල්පතක් කියනවා ගිහි ජීවිතේ. හැබැයි ඒ තුළ ගිහි ශ්‍රාවකයත් ධර්මාවබෝධයේ පිණිස වීරිය වඩනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවක උපාසක උපාසිකාවන්ට උපමාවක් පෙන්නවා මොනරෝ වගේ. මේ මොනරා උපමාවකට ගන්නේ, මොනරා ලස්සනයි පිල් විදහාගෙන නටනවා, ඒ නිසා ගිහි අයට නැටුම් ගැයුම් වාදන ඉව බුදුරජාණන් වහන්සේ එපා කියලා නෑ. ඒ අයට නටන්න පුළුවන්, ගායනා කරන්න පුළුවන්, ලස්සනට අඳින්න පළඳින්න පුළුවන්, ආභරණ පළඳිනවා, කාමභෝගී ගිහි ජීවිත ගත කරන. හැබැයි ඒ අය බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මගේ යන ශ්‍රාවකයා, ඒ තුල හිටියත් ආදීනව දස්සාවිනෝ, ආදීනව දකිමින් ඒවැ ආදීනව සිහි කරමින් ධර්මාවබෝධයට වීරිය වැඩිය යුතුයි. හැබැයි එයාගේ ගමන අර හංසයාගේ තරම් වේගවත් නැහැ. ඒ නිසා මොනරට පියාඹ ගන්න පුළුවන්, හැබැයි වේගෙන් හංසයා වගේ වේගෙන් පියාඹ ගන්න බෑ. හැබැයි ඔහුත් යනවා හිමින් හරි ධර්මාවබෝධය කරා යන්න උත්සාහයක් ගන්න. එතකොට මෙන්න මේ ශ්‍රාවක පිරිස බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රාවකයන්ට ඉලක්ක පෙන්වුවා. පැවිදි ශ්‍රාවකයන්ගේ ඉලක්කෙම නෙමේ ගිහි ශ්‍රාවකයන්ගේ ඉලක්කෙ බවට පත් වුණේ. පැවිදි වෙන අය ඒ අයට එකම අරමුණයි තියෙන්නේ ධර්මාවබෝධයමයි. පැවිදි වෙන ශ්‍රාවකයන් පැවිදි ජීවිතයට පත් වෙන්නේ ඔබ දැකලා ඇති, තරුණයෝ ගිහි අය ගිහි ශ්‍රාවකයෝ පැවිදි වෙන ආකාරය දැකලා ඇති. මේ බුද්ධ ශාසනය තුළ පැවිදි පින්කම් ඔබ ඕන තරම් දැකලා ඇති. සාමාන්‍ය පැවිද්ද ඉල්ලන ක්‍රමයක් තියෙන එක විනේ සඳහන් වෙනවා. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ච කරණාත්තාය ඉමං කාසාවන් ගහිත්වා පබ්බාජේත මං බන්තේ. ස්වාමීනි මං ගැන අනුකම්පා කරලා සබ්බ දුක්ඛ නිස්සරණ සියලු දුකින් නිදහස් වෙලා නිබ්බාන සච්ච කරණාත්තාය නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස මේ කසාවත මට ලබා දීලා මාව පැවිදි කරන සේක්වා කියලා තමයි වැඩිහිටි නායක ස්වාමීන් වහන්සේලා ඉදිරියේ වැඳ වැටිලා පැවිද්ද ඉල්ලගන්නේ. ඒ විදිහට තමයි කෙනෙක් පැවිදි වෙන්නේ. එතකොට පැවිදි වෙන ශ්‍රාවකයාගේ ඉලක්කෙම සියලු දුකින් නිදහස් වෙලා නිවන සාක්ෂාත් කරගන්න. ඔය අරමුණෙන් තමයි පැවිදි වෙන සියලු දෙනා සිවුර දරාගත්. හැබැයි ගිහි ශ්‍රාවකයා ධර්මාවබෝධයට වීරිය වැඩුවට ඔහුට බාධාවල් තියෙනවා, කරදර තියෙනවා. විවාහ වෙච්ච කෙනෙක් නම් අඹ දරුවෝ ඉන්නවා, යුතුකම් තියෙනවා, රැකී ආරක්ෂා කරන්න ඕනේ, හම්බ කරන්න ඕනේ, ඊළඟට ඥාති සම්බන්ධතා, ඒ වගේ නොයෙක් බැඳීම් එක්ක ඔහු ජීවත් වෙන නිසා ඔහුගේ ජීවිතයේ ධර්මාවබෝධය කරා යන වේගයේ අඩු බවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පැවිදි ශ්‍රාවකයන්ට ඉලක්කයක් පෙන්වනවා. ස්වාමීන් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේ පැවිදි වෙච්ච කෙනෙකුට පෙන්වුවේ මහණෙනි මං වගේ වෙන්න කියලා නෙමෙයි, මහණෙනි තථාගතයන් වහන්සේ වගේ වෙන්න කියලා කොතනවත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ මගේ බුද්ධ ශාසනය තුළ පැවිදි වෙන ශ්‍රාවකයන් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා අරමුණු කරගෙන මම සාරිපුත්ත වගේ කෙනෙක් වෙනවා, මම මුගලන් හාමුදුරුව වගේ කෙනෙක් වෙනවා කියලා ඒ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අරමුණු කරගෙන තමන්ගේ ජීවිතයේ ගුණධර්ම වඩන්න කියන. ඊළඟට පැවිදි වෙච්ච භික්ෂුණීන් වහන්සේ නමකට කේමා උප්පලවන්නා වගේ රහත් භික්ෂුණියක් බවට පත් වෙනවා. අන්න ඉලක්කය. පැවිදි වෙච්ච කෙනෙක්ගේ ඉලක්කය තමයි භික්ෂුණියක් නම් මං කේමා රහත් භික්ෂුණිය වගේ, උප්පලවන්නා රහත් භික්ෂුණිය වගේ භික්ෂුණියක් බවට පත් වෙනවා කියන ඉලක්කය තුල ජීවිතේ කටයුතු කරන්නට ඕන. ඊළඟට ගිහි ශ්‍රාවකයන් බුදුරජාණන් වහන්සේ පෙන්වා උන්වහන්සේව සරණ යන, තිරුවන් සරණ ගිය ගිහි ජීවිත ගත කරන ගිහි ශ්‍රාවකයන්ගේ ඉලක්කය තමයි පිරිමි කෙනෙක් නම් උපාසකෙක් නම් චිත්ත ගෘහපති වගේ වෙනවා, මම හත්තාලෝක පුත්ත සිටුතුමා වගේ වෙනවා කියලා වීරිය වඩන්න කියන. ගිහි ශ්‍රාවකයන්ගේ ඉලක්කය තමයි චිත්ත ගෘහපති, හත්තාලෝක පුත්ත සිටුතුමා. ඒ අය ගිහි ජීවිතයේ තුලම අනාගාමී ඵලයටම ධර්මයේ දියුණු කරගත්ත, ධර්මයේ පුරුදු කරගත්ත, නිබුද්ධ ශාසනය තුල වැඩ සිටිය, ජීවත් වෙච්ච, ගිහි ජීවිත ගත කරපු, ධර්මයේ දියුණු කරගත්ත ශ්‍රාවකයෝ. ඊළඟට උපාසිකාවක් නම් ගිහි ජීවිතේ ගත කරන ඉලක්කයක් හැටියට කුජ්ජුත්තරා වගේ වෙනවා, මම වේලුකණ්ඨකී නන්දමාතා වගේ වෙනවා කියලා අන්නේ අය ආදර්ශයට අරගෙන ඒ අය ඉලක්ක කරගෙන තමන්ගේ ජීවිතයේ ගුණධර්ම දියුණු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනු. පින්වතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවේදී, ධර්මානුශාසනාවේදී අපි මේ ගිහි ශ්‍රාවකයන්ගේ ගිහි ජීවිතය තුළ ඔවුන් ධර්මානුකූලව කොහොමද ගිහි ජීවිතයක් තුළ ඇති කරගන්න ප්‍රශ්න ගැටලු මේ සියල්ල විසඳගන්න, මේ ගිහි ජීවිතයේ තුළ ඉන්න ශ්‍රාවකයෙක් කොහොමද ධර්මයේ දියුණු කරගන්න, එදිනෙදා ඇතිවන ප්‍රශ්නවලදී කොහොමද ජීවිතයේ ධර්මානුකූලව ඒවට විසඳුම් හොයාගන්න, එවැනි කාරණා කීපයක් අපි ධර්මයේ තුලින් විමසලා බලන්න උත්සාහයන් ගමු. පින්තුනි, ධර්මයේ සඳහන් වෙන අංගුත්තර නිකායේ පඨම සමජීවී සූත්‍රය, ဒုတိය සමජීවී සූත්‍රය. එතකොට මේ සමජීවී සූත්‍රය බුදුහාඳුරෝ පෙන්නනවා ගිහි ජීවිත ගත කරන, විවාහ ජීවිත ගත කරන විවාහක යුවළ වල ස්වභාවය බුදුරජාණන් වහන්සේ උපමා වලට පෙන්නනවා. ඒ උපමාවලින් පෙන්නනවා සමහරු විවාහ ජීවිත ගත කරනවා දෙවියෙක් දිව්‍යාංගනාවක් එක්ක වාසය කරනවා වගේ. ඊළඟට තවත් කොටසක් ඉන්නවා දෙවියෙක් මළමිනි

වහන්සේ බුදු ඇසින් දැකලා මේ ගිහි ජීවිත ගත කරන ශ්‍රාවකයන්ගේ ජීවිතවල ඒ ඒ අයගේ ගුණධර්මවල ස්වභාවය මතයි මේ වගේ කොටස් හතරකට බෙදුවේ. එතනදි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, දෙවියෙක් දිව්‍යාංගනාවක් එක්ක වාසය කරනවා වගේ බොහොම සතුටින් විවාහ ජීවිතයක් තුල ගත කරන්න නම් ඒ දෙන්නා තුලම තිබිය යුතු සමාන ගුණධර්ම කීපයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ තමයි සම සද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා. සද්ධාවෙන් සමාන ගුණධර්ම ඇති දෙන්නෙක් වෙන්නට ඕන, දෙන්නම සීලවන්ත වෙන්නට ඕන, දෙන්නම ත්‍යාග සම්පත්තිය යුක්ත වෙන්නට ඕන, සම ප්‍රඥා, දෙන්නම බණ භාවනා කරන, ධර්මාවබෝධයට මහන්සි ගන්න, නිවන් අවබෝධය අරමුණු කරගෙන බොහොම ආශාවෙන් ධර්ම මාර්ගයේ හැසිරෙන දෙන්නෙක් වෙන්නට ඕන. එතකොට මෙන්න මේ ලක්ෂණ සමානන ඔබ හිතන්න විවාහ ජීවිතයක් තුළ ඔබ ඔබේ පෙම්වතා වෙන්න පුළුවන්, පෙම්වතිය වෙන්න පුළුවන්, එක්ක දෙමව්පිය ඔබට විවාහ කරලා දෙන්න සූදානම් වෙන්න කෙනෙක් වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට අද අපි සමාජය තුළ දකින්නේ මේ පොරොන්දම් ගැලපෙනවද කියලා මේ පොරොන්දමක් දිහා බලන ලක්ෂණයක් විතරයි. හැබැයි ඔබ ඔබේ අදහස් එක්ක ධර්මානුකූල කෙනෙක්ද, සිල්වත් කෙනෙක්ද, විශේෂයෙන්ම සීලෙපත්, බොහෝ දුරට අපිට පේනවා පෞල් ජීවිතවල අවුල් ප්‍රශ්න, මිනීමැරුම් අපරාධ, මේ සියල්ලට හේතුව නොගැලපෙන දුස්සීල පුද්ගලයන් එක්ක අර මලමිනී මලමිනියෙක් එකතු වුණා වගේ ගුණධර්ම නැති පුද්ගලයන් ජීවිතයට එකතු වීම, ඒ තුල මුළු ජීවිතේම ධර්මයක් දියුණු කරනවා, බණ භාවනා කරගන්න එයා අඩුගානේ මෙලව සැනසීමක්වත් නැහැ, පරලොව තියා මුළු ජීවිතේම හැඬෝ කඳුලේ ප්‍රශ්න ගැටලු මැද්දේ. සමහර ස්වාමිවරු ඉන්නවා, සමහර බිරිඳවරුත් ඉන්නවා, ධර්මීය හැසිරෙන්න දෙන්නේ එක්ක ස්වාමියාට ධර්මීය හැසිරෙනවට බිරිඳ විරුද්ධයි, බිරිඳ බණ භාවනාවක් කරනවට පින්කමක් කරනවට ස්වාමියා විරුද්ධයි. එතකොට මෙන්න මේ තුල මුළු ජීවිතේම මෙලවත් පරලවත් විනාශ කරගන්න, මෙලවත් පරලවත් මුළු ජීවිතේම ගින්දරක් තුල ජීවත් වෙනා වගේ විශාල දුක් ගැහැට මැද්ද ජීවත් වෙන පෞල් ජීවිත අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා විවාහ වෙන යුවලක් තුල පළවෙනිම දේ තමයි සද්ධාවෙන් සමාන වෙනවා. ඒ ස්වාමියා බිරිඳ දෙන්නම නිතර බුදුගුණ සිහි කරන, බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව දියුණු කරගත්, නිතර ධර්මයේ ගුණ සිහි කරන, ධර්මයේ ගැන සද්ධාව දියුණු කරගත්, නිතර සංඝ ගුණ හිතන, ශ්‍රාවක සංඝයා මාර්ගඵලලාභීන් ගැන සද්ධාවක් හිතේ තියෙන, මේ වගේ තුනුරුවන් ගැන සද්ධාව දියුණු කරගත්ත දෙන්නෙක් නම් දෙන්නම එකට පින්කම් කරන්න යන. හැම වෙලෙම දෙන්නම හිතන්නේ පින්කමක් කරගන්න ඕනේ. අනීර්වන්නලි සෑයට හරි ගිහිල්ලා වන්දනා කරගෙන ඉන්න ඕන. ජයශ්‍රී මහබෝධිය හරි ගිහිල්ලා වන්දනා කරගන්න ඕන. කාලිකින් පින්කමක් කරගන්න බැරි වුණා, කාලිකින් බුදුන් අඳින්න යන්න බැරි වුණා. එතකොට දෙන්නම සහයෝගයෙන් එකතු වෙලා පින්කම් කරන්න පෙළඹෙනවා. හැබැයි අපිට පේනවා සමාජයේ තුල ඒ සමාන සද්ධාව නැති වුණාට පස්සේ එක්ක ස්වාමියා පින්කම් කරනකොට බිරිඳ බනිනවා, බිරිඳ පින්කමකට යන්න ලෑස්ති වෙනකොට ස්වාමියා බනින්න පටන් ගන්නවා. එතකොට මේ තුල ජීවිතයේ ඇති වෙන විශාල ප්‍රශ්න ගොඩක්. ඒ නිසා පින්වතුනි, සද්ධාවෙන් සමාන නම් දෙවනි එක සීලෙන්, දෙන්නම ප්‍රාණඝාතයෙන් වැළකිච්ච, හොරකමෙන් වැළකිච්ච, විශේෂයෙන්ම විවාහ ජීවිතයකට බලපාන වැරදි කාම සේවනයෙන් වැළකි, දෙන්නම සිල්වත් ජීවිත ගත කරන, ස්වාමියා බිරිඳ ඉක්මවන්නේ, බිරිඳ ස්වාමියා ඉක්මවන්නේ, අනාචාරී දෙන්නේ නැහැ, දෙන්නම සීලවන්තයි. ඊළඟට බොරුවෙන් කවදාවත් ස්වාමියා බිරිඳවත් බිරිඳ ස්වාමියාවත් ඊළඟට වෙන කිසිම කෙනෙක් බොරුවෙන් රවට්ටමින් බොරුවෙන් ජීවත් වෙන්නේ නැහැ. සත්‍යවාදී වෙනවා. මත්පැන් මත්ද්‍රව්‍ය ආදී පෞල් ප්‍රශ්න, සමාජ ප්‍රශ්න ඇති වෙන මේ පෞකාර කටයුතු වලින් මිදිලා බොහොම සිල්වත් ජීවිතයක් ගත කරනවා නම් අන්න ඒ අයගේ විවාහ ජීවිත සාර්ථකයි. එතකොට සද්ධාවෙන් දෙන්න සමාන නම්, සීලෙන් දෙන්න සමාන නම්, තුන්වෙනි එක තමයි සම ත්‍යාග. දෙන්නම දුක් මහන්සියලා හම්බ කරගත්ත ධනය දන් දෙන්නමයි කැමති. කවුරු හරි එක්කෙනෙක් පින්කම් කරනකොට අනිත් කෙනා ඒකට අකුල් හෙලන්න, බනින්න, නිඳා කරන්න, දීපු දාණයට බනින්න ඒ මට්ටමටපත් වෙන්නේ. දෙන්නම සහයෝගයෙන් පින් කරනවා, දෙන්නම සහයෝගයෙන් දම් පින්කම් කරනවා, දුගී මගී යාචකයන්ට පිහිට වෙනවා, අසරණ අයට උදව්පකාර කරනවා. මෙන්න මේ ලක්ෂණ දෙන්නෙක් තුල පිහිටලා නම් ඒ විතරක් නෙමේ, ප්‍රඥාව, සම ප්‍රඥා, දෙන්නම භාවනා කරනවා, දෙන්නටම තියෙන එකම ඉලක්කයක් කොහොම හරි සෝවාන්වත් වෙන්න ඕන, කොහොම හරි සකදාගාමී වෙන්න ඕන, කොහොම හරි ගිහි ජීවිතය තුළ ඉඳගෙන ධර්මයේ දියුණු කරගන්න ඕන, මාර්ගඵල ලබන්න ඕන. අන්නේ අදහසින් ප්‍රඥාව වඩන දෙන්නෙක් නම් බුදුරජාණන් වහන්සේ දෙන්න උපමා කරේ දෙවියෙක් දිව්‍යාංගනාවක් එක්ක වාසය කරනවා වගේ කියලා.
අන්න බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයන්

0: ශ්‍රාවිකාවන් අතර ගිහි ජීවිත ගත කරපු ඒ ගිහි ශ්‍රාවිකාවන්ගේ ජීවිත බොහොම සතුටින් මෙලව පරලොව දෙකම ජයගන්න පෞල් ජීවිත හැටියට ගොඩනගෙන්න නම් සම සද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා කියන මේ සමාන ගුණධර්ම ඇති මේ අංගයන්ගෙන් සමාන වෙන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ අපිට සමාජය තුළ ඔය කියපු විදිහ පෞල් ජීවිත ඉතාම අඩු වශයෙන් තමයි සමාජය තුළ දකින්න ලැබෙන්නේ. ඉන්නවා දෙන්නම එකට භාවනා කරන, දෙන්නම එකට පින්කම් කරන, හොඳට ගුණධර්ම වඩන, බොහොම ධර්මී හැසිරෙන, බොහොම සද්ධාවන්ත ගුණධර්ම ඇති මහා පින්වත් බෝධිසත්වරු වගේ ඒ ජීවිතේ පෙර පිනට මුණගැහෙන චරිත ඉන්නවා. හැබැයි අපිට වැඩිපුර අපි මේ ජීවත් වෙන විකෘති සමාජය තුළ මිනිස් ආවිෂ පිරිහිලා මෘග සංඥා පහළ වෙන තැනට යන මේ භයානක සමාජය තුළ අද අපිට දකින්න ලැබෙන්නේ එක්කෝ මලමිනියක් එක්ක දෙවියෙක් වාසය කරනවා වගේ, එක්කෝ දෙවියෙක් එක්ක මලමිනියක් වාසය කරනවා වගේ දිව්‍යාංගනාවක් එක්කෝ මලමිනි එක්ක ඉන්නවා වගේ ඔයනි ජීවිත තමයි සමාජය තුළ හැමතැනම දකින්න ලැබෙන්නේ. එක්කෝ ස්වාමියා දුස්සීලයි, එක්කෝ බිරිඳ දුස්සීලයි, එක්කෝ ස්වාමියාට සද්ධාව ගෑවිලාවත් බුදුන් අඳිනවට බයිනවා, එක්කෝ බිරිඳ බුදුන් අඳිනකොට බුදු පිළිමි හරි ඇවිල්ලා පොළේ ගහනවා, මල් පූජා කරොත් මල් ටික වීසි කරලා යනවා. එතකොට මේ වගේ දැන් අපි ස්වාමියාගේ පැත්තෙන් හිතමු, සද්ධාවක් නැති, සීලයක් නැති, එක්කෝ බේබදුකමට, සල්ලාලකමට, සුරාවට, සූදුවට, දුරාචාරයට පුරුදු වෙච්ච ස්වාමියෙක් නම් කර්මයට හරි ලැබිලා තියෙන. ඊළඟට කව දන් දෙන්නේ නැහැ, මසුරුයි ලෝභයි බිරිඳටවත් පින්කමක් කරන්න දෙන්නේ නැහැ, ධර්මාවබෝධය ගැන මෙලෝ හැඟීමක් නැහැ. එවැනි ස්වාමියෙක් නම් සිල්වත්, ගුණවත්, ධර්මීය දන්න සද්ධාවන්ත බිරිඳකට ලැබුණේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි, ඒක හරියට මලමිනියක් එක දිව්‍යාංගනාවක් වාසය කරනවා වගේ ජීවිතයක් කියන. එතකොට ඒ පැත්තෙන් ගත්තොත් බිරිඳ විශාල දුකක් තුල, කැපකිරීමක් තුල, අසරණ භාවයක් තුල තමයි අර මලමිනියත් එක්ක වාසය කරගන්න වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ සමාජයේ ඔකේ අනිත් පැත්තක් තියෙනවා. සමහර පෞල් ජීවිත තියෙනවා ස්වාමියා බොහෝම බෝධිසත්වෙක් වගේ. ස්වාමියා බොහොම සිල්වත්, කුඩවත්, බණ අහනවා, භාවනා කරනවා, නිතර සීල සමාදන් වෙනවා, සද්ධාව තියෙනවා. හැබැයි බිරිඳ උදේ ඉඳන් රැය වෙනකන් තුනුරුවන්ට ගෙදර බැන බැන. එක්ක ස්වාමියා පින්කමක් කරන්න යනවනම් ඒකට බනිනවා. පන්සලකට හරි දානයක් දෙන්න යනවනම් බනිනවා. ස්වාමියාට සද්ධාව දියුණු කරගන්න ඉඩ දෙන්නෙත් නැහැ, පිනක් කරගන්න ඉඩ දෙන්නෙත් නැහැ. ස්වාමියා කොච්චර සිල්වත් වුණත් බිරිඳ දුස්සීලයි. ස්වාමියාව රවට්ටනවා, සල්ලාල ජීවිත ගත කරනවා, ස්වාමියා ඉක්මවා යනවා. ඊළඟට බොරුවෙන්, කේලමෙන් නිතර ප්‍රාණඝාත ආදී අකුසල් වල යෙදෙනවා, හොරකම් කරනවා. එතකොට ඉවැනි බිරිඳක් නම් කරුමේකට හරි ස්වාමියෙකුට ලැබුණේ ඒ ජීවිතය තුළ මුළු ජීවිත කාලෙම හැඬු කඳුලි විශාල දුකක් වේදනාවක් තුල ජීවත් වෙන්න වෙනවා. ඒක බුදුරජාන් වහන්සේ පෙන්වුවේ හරියට දෙවි කෙනෙකුට මලමිනියක් එක්ක වාසය කරන්න උනා වගේ කියලා. ඊළඟට පින්වතුනි, දෙපැත්තෙන්ම ගත්තොත් බිරිඳ ස්වාමියා දෙන්නම ගත්තොත් දෙන්නම දුස්සීලයි සමාජයේ ඕන තරම් ඉන්නවා. ස්වාමියාත් අනාචාරයේ දෙනවා, බිරිඳත් අනාචාරයේ දෙනවා. ස්වාමියා බිරිඳට බොරු කියනවා, බිරිඳ ස්වාමියාට දෙන්නට දෙන්න බොරුවෙන් තමයි ජීවත් වෙන්නේ. දෙන්නටම සද්ධාාවක් නැහැ. තුනුරුවන් ගැනවත්, මෙලෝ පරලෝව ගැනවත්, පිම්පව් ගැනවත් කිසිම හැඟීමක් නැහැ. අපායක් පිළිගන්නේම නැහැ. ඕනේ අපායක ගියදින් කියන මානසිකත්වයේ තුල අකුසල්ම කර කර ජීවත් වෙන පවුල් තියෙනවා. ඊළඟට කවදාවත් නැති බැරි කෙනෙකුට, අසරණ කෙනෙකුට පිහිටක් වෙන්නේ කෙනෙකුගේ දුකේදී හිතක් උණු වෙන කෙනෙක් නෙමෙයි. කවදාවත් බණ භාවනාවක්, ධර්මාවබෝධයට උනන්දුවක් නැහැ. එතකොට සද්ධාව නැහැ, සිල්වත්කම නැහැ, ත්‍යාග සම්පත්තිය නැහැ, ප්‍රඥාව නැහැ, දෙන්න තුලම නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ එවැනි දෙන්නෙක් විවාහ වුණොත් ඒ විවාහ ජීවිතය හරියට මලමිනියක් මලමිනියක් එක්ක වාසය කරනවා හා සමානයි කියලා. දැන් ඔබ හිතන්න මෙන්න මේ කියපු උපමා හතරම අද සමාජයට ගලපලා වැඩිපුර අපි ජීවත් වෙන අද සමාජි දකින්න ලැබෙන්නේ ඔය මලමිනි එකතු වෙච්චව තමයි. අපිට මේ සමාජය තුළ වැඩිපුර දකින්න ලැබෙන්නේ දෙවියෙක් දිව්‍යාංගනාවක් එක්ක වාසය කරනා වගේ පෞල් ජීවිත නෙමෙයි. කලාතුරකින් එහෙම පෞල් ජීවිත අපිට දකින්න ලැබෙන්නේ. එහෙම නැත්නම් ස්වාමියාගේ පැත්තෙන් මලමිනියක්, එක්ක බිරිඳගේ පැත්තෙන් මලමිනියක් වගේ. එක්ක ස්වාමියායි බිරිඳයි දෙන්නම දුස්සීලයි, අධර්මිෂ්ටයි, පෞකාර ජීවිත ගත කරන මලමිනි මලමිනි එකතු වුණා වගේ. මෙන්න මේ ස්වභාවය අපිට සමාජය තුළ අද දකින්න ලැබෙනවා. පින්වතුනි, මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ, මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ, ෂණ සම්පත්තිය ලැබිච්ච වෙලාවේ ඔබ බුද්ධිමත්ව ධර්මයේ දියුණු කරන්න, ධර්මය අවබෝධ කරන්න ලොකු උත්සාහයක් ගන්නට ඕන. අඩුම තරමේ සෝවාන් ඵලයටවත් පත් වෙනවා කියන ඉලක්කය ඔබට තියෙනවනම්, අන්න ඔබ බුද්ධ ශාසනය තුල තිරුවන් සරණ ගිය ශ්‍රාවකෙක්. තිරුවන් සරණ යන ශ්‍රාවකෙක් නම් එයාට පිහිටනා ලෞකික සම්මාදිට්ඨිය. පිංගතුනේ තිරුවන් සරණ කී කෙනා ලෞකික සම්මාදිට්ඨිය යුක්තයි. ලෞකික සම්මාදිට්ඨිය ධර්මයේ කියනවා දසවස්තුක සම්මාදිට්ඨිය, කම්මස්ස කතා සම්මාදිට්ඨිය. ඒත් සම්මාදිට්ඨිය තමයි උගන්වන්නේ මෙලවක් ඇත. ඒ කියන්නේ පෙර සසරී ඉපදී ඉපදී මෙරි මෙරි සතර අපායි වැටි වැටි ආපු ගමන තුල තමයි මේ ජීවිතේ පෙර රැස් කරගත්ත කර්මයක ප්‍රතිඵලයක් හැටියට තමයි මෙලව මං ජීවත් වෙන්නේ. පෙර මං කරපු කුසල අකුසල කර්ම තමයි මේ ජීවිතේ මං ගෙවන්නේ. ඒ විදිහට පෙර ආපු සංසාර ගමන ගැන විශ්වාසයක් තියෙනවා. පරලොවක් ඇත. පරලොවක් ඇත කියන්නේ මරණින් මත්ති. මම රැස් කරගන්න කර්ම අරගෙන මේ සංසාරය යන කෙනෙක් කියලා පරලොව ගැන විශ්වාස කළා. එතකොට මෙලව පරලොව පිළිගැටීම ලෞකික සම්මාදිට්ඨිය. දානීය විපාක ඇත. අපි කරන පින්කම් වල විපාක ඇත. සේවා කටයුතු වල විපාක ඇත. එතකොට මේ විදිහට තමන් කරන යහපත් දේවල් වල විපාකයක් තියෙනවා කියලා පිළිගන්න. ඒ විතරක් නෙමෙයි, මවට සැලකීමේ විපාක ඇත, පියාට සැලකීමේ විපාකයක් ඇත, තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක ඇත, ඊළඟට තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කරලා ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඇත, ඕපපාතික සත්‍යයන් ලෝකේ ඇත. මෙන්න මේ පිළිගැනීම, මේක තමයි තෙරුවන් සරණ යන්නම් බෞද්ධයෙකුට මුලින්ම අවශ්‍යම කරන සම්මාදි. මේකට ධර්මයේ කියන්නේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය. අපි කියනවා ලෞකික සම්මාදිට්ඨිය. මේ ලෞකික සම්මාදිට්ඨියවත් පිහිට ගන්න බැරි නම් පින්වතුනි, ඔබට මාර්ගඵල තියා තිසරණයකටවත් තිය ගන්න බෑ. සද්ධාවත් හරියට දියුණු කරගන්න බැරි කෙනෙක් වෙනවා. සද්ධාව බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. සද්ධාව යන බුදුරජාණන් වහන්සේගේ අවබෝධයයි කියව. ඒ අවබෝධයයි අපි අදාහගන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධඥානෙ තමයි උන්වහන්සේ අවබෝධ කළ අවුරුදු 45ක් පුරා ලෝකෙට දේශනා කරේ ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධඥානෙ. අන්නේ අවබෝධය ගැනයි අපි පහදින්නට ඕනේ. ඒ අවබෝධය ගැනයි අපිට සද්ධාව තියෙන්නට ඕනේ. ඒ නිසා ගිහි ශ්‍රාවකෙක් නම් ඔබ ඉන්න තැන ඉඳන් සද්ධාව දියුණු කරගන්න වීරිය වඩන්න. ඔබ ඉන්න තැන ඉඳන් අඩුපාඩු හදාගෙන සීලය දියුණු කරගන්න වීරිය ගන්න. ඔබ ඉන්න තැන ඉඳන් දහම් දැනුම දවසකට එක බණක් දෙකක් හරි අහන්න. එක බණක් දෙකක් හරි වාඩි වෙලා සද්ධාවෙන් ගෞරවයෙන් හිත යොමු කරගෙන බණ අහන්න පුරුදු වෙන්න. ඊළඟ එක තමයි ධර්මයේ නුවණින් විමසන්න, ප්‍රඥාව වඩන්න. තමන්ගේ ශක්ති පමණින් පොඩි දෙයක් හරි අසරණ කෙනෙකුට, දුගී මගී යාචකයෙකුට නිතර නිරන්තරයෙන් දන් දෙන්න, පින්කම් කරගන්න දක්ෂ වෙන්න. එතකොට ඔන්න ඔය කියන ලක්ෂණ ටික ඔබට ඇති කරගන්න පුළුවන් නම් ගිහි ජීවිතයේ තුල ඔබ සීලයක පිහිටලා ඔබට සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව, මේ ගුණධර්ම ඇති කරගන්න පුළුවන් නම් අන්න ඔබ බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයන් අතර අර ධර්මාවබෝධයේ කරා යන ගිහි ජීවිතේ ගත කරත් මොනරත් ඇවිදගෙන යනවා, පියාඹගෙන යනවා, වේගෙන් යන්න බැරි වෙයි. හැබැයි මොනරත් යම් ප්‍රමාණයක් හරි පියාඹ පියාඹ යනවා තමන්ගේ ඉලක්කයේ දෙසට යනවා. ඒ වගේ ඔබට ඔබ ඉන්න තැන ඉඳන් ඔබට පියවරෙන් පියවර ධර්මයේ දියුණු කරගෙන ධර්මාවබෝධයේ පැත්තට යාගන්න පුළුවන්. පින්වතුනි, මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. මේ ධර්මය අවබෝධ කර ගැනීම කොච්චර අපහසුද කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දවසක් උපමාවකට පෙන්නනවා. ආනන්දය මෙන්න මෙහෙම හිතන්න කීවා. මේ රජගහ නුවර හිටපු මහා දරුණු අපරාධකාරීෙක් දවසක් රාජභටයන්ට අහුවෙන. එතකොට රාජභටයන්ට අහුවෙන්නේ නගරේ ඉන්න මහා අපරාධකාරීෙක්, පව්කාරී. රාජභටයව අල්ලගෙන ඇවිල්ලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කරන රජතුමනි, මෙන්න අර හොරා, මෙන්න වංචනිකයා, මේ අර අපරාධකාරයා, මේ තරම් අපරාධ රැසක් කරපු කෙනේ රජතුමා කැමති සුදුසු දඬුවමක් පමුණවන්න කියලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කරනවා. එතකොට රජ්ජුරුව මේ කරපු පව්කම් අපරාධ ගැන අහගෙන ඉඳලා රජ්ජුරුව කියනවා, උල් පාරවල් 100ක් අනින්න කියලා උදේට. දැන් උන්නාර අපරාධකාරයව ඇදගෙන ගිහිල්ලා උල් පාරවල් 100ක් අනින. ඊට පස්සේ රජ්ජුරුවන්ට දවල් මතක් වෙනවා, මේකා මැරුණද දන්නේ, තාම පණ තියෙනවද දන්නේ කියලා. රාජභටයන්ට කියනවා, අහනවා, අර අපරාධකාරයා මැරිලාද බලන්න. රජතුමනි, තාම පණ තියෙනවා කියන. එහෙමනම් දවල්ටත් හෙල්ල පාරවල් 100ක් අනින්න කියලා. දැන් ඔන්න උදේට 100යි දවල්ටත් හෙල්ල පාරවල් 100 මේක උපමාව. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් එකක් දෙකක් ඇන්නත් මැරෙනවා තමයි. හැබැයි මෙතන උපමාවක් කියන්නේ මේ වේදනාව ගැන උපමාවක්. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා රජ්ජුරුවන්ට හවසටත් මතක් වෙනවා නිදාගන්න ගියාම අර අපරාධකාරයා තාම පණ තියෙනවද දන්නේ. රාජභටයන්ගේ විමසනකොට රාජභටයෝ කියන රජතුමනි තාම පණ තියෙනවා. එහෙමනම් හවසටත් උල් පාරවල් 100ක් අනින්න කියනවා. දැන් බලන්න උදේට උල් පාරවල් 100යි දවල්ට 100යි හවසට 100යි. එතකොට 300යි. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි දවසකට හෙල්ල පාරවල් උල් පාරවල් 300 බැගින් එක දිගට අවුරුදු 100ක් ඇන්නට පස්සේ කවුරු හරි හේතු සහිතව කියනවා නම් ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් මිදෙන්න පුළුවන් කියලා මහණෙනි ඔබ ඒකට කැමති වෙන්න කියන. අන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ අවවාද. එතකොට එහෙම උල් පාරවල් නැනලා දුක විඳලා දුක අවබෝධ කරන්න බෑ. නමුත් මේ ධර්මය අවබෝධ කිරීමේ වටිනාකම පෙන්වන්න බුදුරජාණන් වහන්සේ මේ කතාව පෙන්වන්න. බුදුරජාණන් වහන්සේ වදාළ දවසකට හෙල්ල පාරවල් 300 බැගින් අවුරුදු 100ක් ඇනලා ඇනලා ඇනලා ඇනලා කවුරු හරි හේතු සහිතව කිව්වොත් අවුරුදු 100ක් අවසන් වුණාට පස්සේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් අඩුම තරමේ සෝවාන් වෙන්නවත් පුළුවන් කියලා හේතු සහිතව කවුරු හෝ කියනවනම් මහණෙනි ඔබ ඒකට කැමති වෙන්න කියන. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ වදාළා ඇයි මහණෙනි තථාගතයන් වහන්සේ එවැනි දෙයක් දේශනා කරන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීම නිසා මේ දීර්ඝ සංසාර ගමනේ විඳලා තියෙන දුක් ප්‍රමාණය ඊට වඩා වැඩි කියන. මෙතන හෙල්ල පාරවල් දවසකට 300 බැගින් අවුරුදු 100ක් ගැන විතරයි මේ කියන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බලලා පෙන්නනවා අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ මේ සංසාර ගමන අනවරාග්‍රයි. පුබ්බා කෝටි නපඤ්ඤායි පටන්ගත් කෙලවරක් හොයන්න බැරි තරම් දීර්ඝයි. ඒ දීර්ඝ සංසාර ගමනේ මහණෙනි එළුව වෙලා බල්ලෝ වෙලා කුකුල්ලු වෙලා හරක් වෙලා බිලි කැපුම් කාපු වාර උල් පාරවල් කාපු වාර හොරු වෙලා ඊළඟ රාජ බටයන්ගෙන් දඬුවම් විඳපු වාර ඒ වාරවල හෙල්ල පාරවල් උල් පාරවල් කාලා මැරිච්ච වාර ගත්තොත් ඊට වඩා වැඩි කියන සසරි විඳලා තියෙන දුක් ප්‍රමාණය ගත්තහම ඒ නිසා මහණෙනි අවුරුදු 100ක් අර විදිහේ දුකක් විඳලා දුක අවබෝධ කරන්න පුළුවන් කියලා හේතු සහිතව කියනවනම් ඒත් කමක් නැහැ කැමති වෙන්න කියලා. එතකොට අපිට පේනවා ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ මොනතරම් අසීරු කාර්යයක් මොනතරම් අමාරු කාර්යයක්. පින්වතුනි බුදුරජාණන් වහන්සේ තවත් උපමාවක් පෙන්නනවා මේ ධර්මාවබෝධයේ අසීරු භාවය. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා කුරුල්ලෝ අල්ලන කුරුළු වැද්දෙක් කුරුළු රංචුවකටම දැලක් කෙලලා දැලට කොටු කරගන්න. එතකොට බොහෝ කුරුල්ලන් රංචුවම අර කුරුළු වැද්දාගේ දැලට කොටු වෙලා ඉන්නේ. ඔය අතරේ ඉන්නවා දක්ෂ වීරියවන්ත එක කුරුල්ලෙක් දෙන්නේ අර වැල කොහොම හරි මේ දැල කපා ගන්න. කොහොම හරි හොටෙන් අර දැල කපාගෙන පියාඹගෙන එකෙක් දෙන්නෙක් ගැලවිලා යනවා. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි නුඹලා සියලු දෙනාටම මාර්යා කෙලෙස් දැල ඉල්ලලා කියනවා තියෙන. වීරිය නුවණ සිහිය තියෙන සද්ධාදී ගුණධර්ම වඩාගත් කීප දෙනයි අර මාර්යාගේ කෙලෙස් දැල බිඳගෙන කෙලෙස් දැල කපාගෙන මාර වශයෙන් මිදිලා ධර්මාවබෝධයේ කරා නිවන කරා යාගන්. අනිත් හැම දෙනාම සතර අපායේ වැටි වැටි යන සංසාර ගමනටම ආපහු හවු වෙනවා. අර මාර්යාගේ දැල ඇතුළෙම කොටු වෙලා යනවා වගේ සංසාර ගමනට වැටෙනවා. ඒ නිසා පින්වතුනි ධර්මය අවබෝධ කරගන්න වීරිය වඩන්න. අටුම ගානි මං සෝවාන්වත් වෙනවා කියන ඉලක්කය තුල අඩුම ගානි මං සෝවාන් ඵලයටවත් මේ ජීවිතේ පත් වෙනවා කියන අදිෂ්ඨානය තුල කටයුතු කරා. දැන් බලන්න පැවිදි ශ්‍රාවකයන්ට පෙන්වුවේ සාරිපුත්ත මොග්ගල්ලාන වගේ වෙන්න. කේමා උප්පලවන්නා වගේ රහත් භික්ෂුණීන් වහන්සේලා තමයි ඉලක්ක කරලා පෙන්වුවේ. හැබැයි ගිහි ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ ඉලක්කයක් හැටියට පෙන්වුවේ ගිහි ජීවිතයේ තුලම යහපත් ගිහි ජීවිත ගත කරලා ගුණධර්ම පුරලා සද්ධාදී ගුණධර්ම වඩාගෙන ඉහළ මාර්ගඵල කරා යනවා. නමුත් රහත් ගිහි ජීවිතයේ තුල රහත් වෙච්ච අය නෙමෙයි බුදුහාඳුර පෙන්වන්නේ. අනාගාමී ඵලයටම හිත වඩපොයි කුජ්ජුත්තරා වේලුකණ්ඨකී නන්දමාතාව කියන්නේ ගිහි ජීවිතේ අනාගාමී ඵලයට හිත වඩපොයි. ඊළඟට චිත්ත ගෘහපති හත්තාලෝක පුත් සිටුතුමා කියන්නේ ගිහි ජීවිතයේ තුලම අනාගාමී ඵලයේ දක්වාම හිත පුරුදු කරගත් අය. ඒ නිසා අන්නේ ඉලක්ක බුදුරජාන් වහන්සේ පෙන්වුවේ ගිහි ශ්‍රාවකෙකුට අඩුම ගානේ මං අනාගාමී ඵලයේ දක්වාවත් ගිහි ජීවිතයේ තුල දියුණු කරනවා. ඒ ඉලක්කය ඇති කරගන්න. අඩුම ගානෙ ඔබ අද මේ යුගයේ සෝවාන් වෙනවා කියන ඉලක්කෙවත් ඔබේ හිතේ ඇති කරගන්න ඔබ දක්ෂ වෙයි. ඒ ඉලක්කෙවත් ඔබට නැත්නම් දැන් සමහරව මල් පූජා කරනවා, බුදුන් වඳිනවා, ඇයි මේවා කරන්නේ කියලා ඇහුවට ඒ දන්නේත් නැහැ. ඉතින් හොඳයිනේ කට්ටිය කරන නිසා කරනවා කියනවා. කොහොමත් හොඳ දෙයක්නේ, ඒ නිසා කරනවා කියන. හැබැයි ඔබ බුදුන් අඳින්නේ ඇයි? ඔබ මල් පූජා කරන්නේ ඇයි? ඔබ සීල් රකින්නේ ඇයි? ඔබ මේ බණහන්නේ ඇයි? ඔබ භාවනා කරන්නේ ඇයි? එකම දෙයයි, මේ සතර අපායේ වැටි වැටි දුක් විඳ විඳ යන භයානක සංසාර ගමනින් මිදීම පිණිස පින් රැස් කරගන්න, කුසල් වඩා ගන්න. ඒක තමයි ඔබට තියෙන්න ඕනේ අරමුණු. ධර්මාවබෝධයේ පිණිස ජීවිතේ මෙහෙව ගන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න. ඒ ඉලක්කෙ හිතේ තියාගෙන ඊට අවශ්‍ය කරන ගුණධර්ම පුරුදු කරමින් ඊට අවශ්‍ය කරන දේවල් රැස් කරගන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න. අන්න එතකොට ඔබේ ජීවිතේ ධර්මාවබෝධයේ පැත්තට යාගන්න අරගෙන යන්න පුළුවන්. මොකද මොනරා වුණත් වේගෙන් පියාඹගෙන යන්න බැරි වුණත් ඔහු පියාඹගෙන යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ගිහි ශ්‍රාවකයන්ව පෙන්වුවේ ගිහි ශ්‍රාවකයෙකුට ඉලක්කයක් තියෙන්න ඕනේ. මම කොහොම හරි ගිහි ජීවිතයේ තුල ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න. සමහර ලාවට අද අපි මේ ජීවත් වෙන පරිසරයත් එක්ක ඔබට මේ යුගයේ තුල මේ පරිසරය තුල අනාගාමි ඵලයට යාගන්න කියන එක ඔබට හිතන්න බැරි වෙයි. හැබැයි ඔබ අඩුම ගානේ සෝවාන්වත් වෙනවා කියන ඉලක්කය ඇති කරගන්න. පිංගතුණී, ඒ ඉලක්කයවත් නැත්නම් ඔබට මේ ජීවිතයේ තුල බුද්ධ ශාසනයක් ලැබිලා, මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා, ෂණ සම්පත්තිය ලැබිලා, ඔබට අතට ලැබිච්ච දේ ඔබ අතහැරගත් කෙනෙක් බවට පත් වෙනවා. පිංගතුණී, දවසක් ආනන්ද හාමුදුරුව රජගහ නුවර පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේ දකිනවා ලිච්ඡවී රාජකුමාරවරු දුනු ශිල්පේ පුහුණු වෙන ආකාරය. ඈත තියා හරියට ඉලක්කෙට දුන්නෙන් විදිනවා. ආනන්ද හාමුදුරුව බලාගෙන හිටියා ඉලක්කෙ ගන්න ආකාරය. හරිම තියුණුයි. බොහොම අමාරු ඉලක්කයක් අරගෙන හරියට ඈත ඉඳන් ඊතලෙන් විදිනවා මේ ඉලක්කෙට. ආනන්ද හාමුදුරන්ට හිතුණා මේ ලිච්ඡවී රාජකුමාරවරු මහා පුදුම දක්ෂ පිරිසක්නේ. හිතාගන්නවත් බෑ මේ ඉලක්කෙට ඊතලෙන් විදින ආකාරය. ඉතින් ආනන්ද හාමුදුරුව පිණ්ඩපාතේ වැඩම කරලා ජේතවනාරාමයට, එදා බුදුරජාන් වහන්සේ වේළුවනාරාම වැඩ හිටි රජගහනු වේළුවනාරාමයට වැඩම කරලා බුදුරජාන් වහන්සේට කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලිච්ඡවී රාජකුමාරවරු හරිම පුදුමයි මේ ඉලක්කෙට විදින ආකාරය. ඈත තියා ඉලක්කෙට විදිනවා කියෝ. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා ආනන්ද, ඕකද අමාරු අස්ලෝමය. ඈත තියලා තවත් අස්ලෝමකින් ඒ අස්ලෝමි පලාගෙන යන විදින එකද කිව අමාරු. එතකොට අස්ලෝමි ඈතින් තිබ්බට පස්සේ ආය අස්ලෝමේ පෙනෙන්නෙත් නැහැ. ඒ තරම් සියුම් අස්ලෝමයකට තව අස්ලෝමකින් විදිනවා අර අස්ලෝමේ පැලිලා යන. මේ උපමාව කියනකොට ආනන්ද හාමුදුරුව කියනවා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඒක නම් හිතාගන්නවත් බැරි දෙයක් කිය. බුදුරජාන් වහන්සේ වදාලා ආනන්ද, ඔය සියල්ලට වැඩි චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ ඊටත් වැඩි අමාරු දෙයක් කිය. ඉතා තීක්ෂණ නුවණක් ඇතුව කළ යුතු දෙයක් මේ ධර්මය අවබෝධ කරනවා කියන කාරණේ. ඒ නිසා පිංගතුනේ ධර්මාවබෝධයට වීරිය වඩාගත් කෙනාමයි මේ භයානක සංසාර දුකින් මිදිලා මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න. අද අපි චුට්ටක් විමසලා බලමු. සෝවාන් ඵලයට පත් වෙන්න අවශ්‍ය බාහිර අංග හතරක් තියෙනවා. ඒ තමයි කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණය. ඒක බාහිරින් ලැබිය යුතු අංග දෙක. තමා තුළ පවතින්නට ඕනේ යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාවයි. යෝනිසෝ මනසිකාරය කියන්නේ අහන ධර්මයේ නුවණින් විමසීමේ දක්ෂතාවය. ඒකට අපි කියනවා යෝනිසෝ මනසිකාරය. හැබැයි අහන ධර්මයේ නුවණින් විමසලා තමන් ධර්මයට අනුකූලව ජීවත් වෙන්න ඕනේ. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියෙදෙන්නට මේ අංග හතර එකතු වුණොත් බාහිරින් ලැබෙන කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි තමා තුළ ඇති කරගන්න යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාවයි එකතු වුණොත් මේ හතරට කියන්නේ සෝතාපත්ති අංග. අපි ප්‍රායෝගිකව කොහොමද මේක විමසන්නේ කියලා තව ටිකක් තේරෙන ආකාරයට මෙහෙම තේරුම් ගන්න උත්සාහයක් ගමු. පින්වතුනි, දැන් ඔන්න ඔබට බනට අහන්න ලැබෙනවා මේ ඇස අනිත්‍යයි, ඇහැට පේන රූප අනිත්‍යයි, මේ කන අනිත්‍යයි, කනට ඇහෙන ශබ්ද අනිත්‍යයි, නාසය අනිත්‍යයි, නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි, මේ දිවත් අනිත්‍යයි, දිවට දැනෙන රස අනිත්‍යයි, කය අනිත්‍යයි, කයට දැනෙන පහස අනිත්‍යයි. එතකොට මේ වගේ මනස අනිත්‍යයි, අරමුණු අනිත්‍යයි, රූප වේදනා සංඥා සංඛාර විඥාන අනිත්‍යයි කියලා අපි අහනවා. දැන් මේ අහන්නේ සද්ධර්මශ්‍රවණේ ඔබ ඔය වගේ දේශනා ඕන තරම් අහලා ඇති. කල්යාණ මිත්‍රයන්ගෙන් සද්ධර්මශ්‍රවණේ ලැබුණා. ඔන්න දැන් අනිත්‍ය ධර්මයේ ගැඹුරු ධර්මයේ නිවන කරා යන ධර්මයේ අපිට අහන්න ලැබුණා. මේ ඇසූ ධර්මය යෝනිසෝ මනසිකාරය දෙන්න නම් ඔබ තුලින් ඔබ විමසලා බලන්නට ඕන. ඔබ තුලින් විමසලා බලනවා කියන්නේ මේ ධර්මයේ ඕපනායිකයි. ඔබේ ඇස තුලින් බලන ඇත්තද? ඇත්තටම මගේ ඇහැ අනිත්‍යද? මගේ කන තුලින් බලන ඇත්තටම මගේ කන අනිත්‍යද? ඇත්තටම මගේ නාසය අනිත්‍යද? මේ දිව අනිත්‍යද? කය අනිත්‍යද? මනස අනිත්‍යද කියලා තමන් තුලින් බලන. හැබැයි මෙහෙම බලනකොට ඔබට හැම වෙලාවෙම පේන්න තියෙන වැටහෙන නිතර දකින්න තියෙන අනිත්‍යක් තියෙනවා. දැන් ඒ අනිත්‍ය තුල සමහරු කියනවා ඉතින් ඕක කවුරුත් කියන්න ඕනේ නැහැ අපිට පේනවනේ. ඇහැ ලෙඩ වෙනවා, වයසට යනවා, ජරාවටපත් වෙනවා, කුණු වෙනවා, මැරෙනවා. ඉතින් ඕක අපි දන්නවනේ කියලා කියන්න පුළුවන්. ඒක බෞද්ධෙක් වෙන්න ඕනේ. ඕනෑම කෙනෙකුට අන්‍ය ආගමිකයෙකුට වුණත් ඕනෑම කෙනෙකුට පේනවා මේ ඇස වයසට යනවා. ඇසට ලෙඩ රෝග හැදෙනවා. ඇස මැරි යනවා. මැරුණාට පස්සේ කුණු වෙලා පස් වෙලා යනවා. මේක පේන්න තියෙන අනිත්‍ය. හැබැයි මේ පේන දේ තුලින් තව ගැඹුරට හේතුඵල වශයෙන් විමසගෙන විමසගෙන බුදුරජාණන් වහන්සේගේ අවබෝධඥානය තුලින් අපි විමසලා අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා. අන්න එතකොට තමයි අපිට ප්‍රඥාව පහළ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් අපි ඇහැ ගැන ඉස්සලා හිතමු. දැන් ඔබ ඔබේ ඇහැ ගැන විමසලා බලනවා. ඇත්තටම මගේ ඇහැ අනිත්‍යද කියලා බලනකොට අන්න දැන් ඔබට මුලින් පේන්නේ අර පේන්න තියෙන අනිත්‍ය ඔබට තේරෙනවා. අපි ඒකත් තේරුම් ගමු. මගේ ඇහැ ලිඩ වෙනවා, මගේ ඇහැ වයසට යනවා, මේක ජරාවටපත් වෙනවා, නැසී වෙනසී යන ඇසක්, මරණයටපත් වෙන ඇසක්, මැරුණට පස්සේ කුණු වෙලා පස් වෙලා යන ඇසක්. දැන් ওই ටික තේරෙනවා. දැන් අපි අපේ ඇහැ තුලින් බලනවා, ඇයි මේ ඇහැ ලිඩ වෙන්නේ, වයසට යන්නේ, ජරාවටපත් වෙන්නේ, තුවාල ඇදෙන්නේ, කුණු වෙන්නේ? මොකද්ද මේකට හේතුව? අන්න හේතුඵල වශයෙන් බලනවා. අන්න එතකොට අපිට ධර්මයේ තුලින් තේරෙනවා නාම රූප පත්‍ය සලායතන. එහෙමනම් අපේ ඇස කියන්නේ නාම රූපයන්ගෙන් හටගත්ත දෙයක්. මේ ඇස කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු නිසා හටගත්ත ඇසක් අපිට තියෙන. ඒ සතර මහා ධාතුන්ගේ ස්වභාවය තමයි ඉව වෙනස් වෙනු. හැම වෙලෙම වෙනස් ස්වභාවයට විපරිණාම ස්වභාවයට පත් වෙන ඇස. ඊළඟට ආහාර සමුදය රූප සමුදය. අපි කන බොන ආහාර ප්‍රත්‍යයෙන් තමයි මේ ඇසේ සතර මහා ධාතුන්ගේ පැවැත්ම තියෙන්නේ. ආහාර නිරෝධා රූප නිරෝධෝ. අපේ ආහාර නිරුද්ධ වීමෙන් රූපේ නිරුද්ධ වෙලා යනවා. අන්න එහෙමනම් හේතුඵල වශයෙන් අපි තේරුම් ගන්නවා ආහාර නිසා හටගත්ත ආහාර නැති වෙනකොට නැති වෙලා යනවා. ඊළඟට ওই විදිහමයි වේදනාව. ස්පර්ශේ නිසා හටගන්නවා, ස්පර්ශේ නැති වෙනකොට විඳීම නැති වෙනවා. සංඥාව, ඇහැට පේන රූප හඳුනා ගන්නවා සංඥාව. ස්පර්ශේ නිසා හටගත්ත ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ඇහි ඇතිවෙන චේතනාව රූප සංචේතන. ඒ චේතනාවත් ස්පර්ශ නිසා හට ගන්නවා, ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ඊළඟට ඇහැ තුල තියෙන විඥානය, චක්කු විඥානය. නාම රූප නිසායි විඥානය හටගන්නේ, නාම රූප වෙනස් වෙනකොට වෙනස් වෙනවා. මෙන්න මේ විදිහට ඇසත් ඇස තුල පවතින පංච උපාදානස්කන්ධයේම හේතුඵල වශයෙන් කුමක් නිසාද හටගන්නේ, කුමක් නැති වෙනකොටද නැති වෙලා යන්නේ. මේ විදිහට විමස විමස බලනකොට අපිට දකින්න ලැබෙනවා ප්‍රධාන කරුණු තුනක් වැටහෙනවා. ඒ තමයි මේ ඇසේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වී යන ස්වභාවයෙන් යුක්තයි. මේක අනිත්‍යයි. යමක් අනිච්ච නම් යන් නිච්ඡන් තන් දුක්ඛං. ඒක ඒකාන්තින් දුකට අයිති දෙයක්. යමක් අනිත්‍ය නම් දුක නම් මේ ඇස, මගේ ඇස මෙසේ වේවා මෙසේ නොවේවා කියලා මට ඕන විදිහට පවත්වන්න පුළුවන් ඇසක් නෙමෙයි. අන්නේ නිසාමයි ඇස ලෙඩ වෙන්නේ, වයසට යන්නේ, ජරාවටපත් වෙන්නේ. ඔය විදිහට තමන්ගේ ඇස ගැන හේතුඵල වශයෙන් සමුදේ අස්තංගමේ ආස්වාදයේ ආදීනව නිස්සර. මෙන්න මේ විදිහට කොටස් පහකින් යුක්තව බෙද බෙදා අපි විමසලා බලලා අපේ තුලින් අපි නුවණක් ඇති කරගන්න. ඒකට කියනවා ප්‍රඥාව. යෝනිසෝ මනසිකාරයේ තුල තමයි ප්‍රඥාව පහළ වෙන්නේ. ප්‍රඥාවට ආසන්නම කාරණේ තමයි නුවණින් විමසීම, යෝනිසෝ මනසිකාරය. ඒ නිසා පිංගතුනි, යෝනිසෝ මනසිකාරය තනිකරම තමා තුළ ඇති කරගත යුතු තමන්ගේ පෞද්ගලික දක්ෂතාවය. දැන් අපි ওই ඇස ගැන කතා කරා වගේ කන, නාසය, දිව, ශරීරය, මනස අපිට තියෙන ආයතන හයක්. මේවට ආයතන කියලා කියන්නේ සංසාර ගමනක් හැදෙනවා, සසර ගමන සකස් කරනවා. මෙන්න මේ ආයතන හය ගැන ඔබට පුළුවන් නම් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හොඳට නුවණින් විමස විමස බලන්න. අන්න ඔබ ධර්මාවබෝධයේ පිණිස නුවණ යොමු කරන යෝනිසෝ මනසිකාරයේ දෙන කෙනෙක්. ඊළඟ එක තමයි ධර්මයට අනුකූල ප්‍රතිපදාව, ධම්මානුධම්ම ප්‍රතිපදාවකින් යුක්ත වෙන්නට ඕනේ. ඔන්න ඔය කරුණු හතර ඔබ තුල ඔබ ඇති කරගන්න පුළුවන් නම් බාහිරින් ලැබෙන කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි තමා තුලින් යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම ප්‍රතිපදාවත් ඇති කරගන්න පුළුවන් නම් ඔබට ධර්මයේ කරා යන්න පුළුවන්. ඔබ ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා ඔබට අවබෝධ කරගන්න තියෙන්නේ මේ උතුම් ආර්ය සත්‍යමයි. ගිහි කෙනෙකුට කියලා වෙන ආර්ය සත්‍යක් නැහැ, පැවිද්දට කියලා වෙන ආර්ය සත්‍යක් නැහැ. එකම වෙනසයි තියෙන්නේ ගිහි කෙනාට වඩා පැවිදි කෙනාට කරදර බාධා අඩුයි. ගිහි ජීවිතේ වගේ කෙලෙස් හුනන උල්පතක් නෙමේ පැවිදි ජීවිතේ. ඒ නිසා වේගෙන් ය아가න්න පුළුවන් ගමන ඉක්මන. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පැවිදි ශ්‍රාවකයා හංසෙක් වගේ කියලා පෙන්නේ. ගිහි ශ්‍රාවකයා මොනරෙකුට උපමා කරේ වේගෙන් පියාඹගෙන යන්න බෑ, හැබැයි ය아가න්න පුළුවන්. ඒ නිසා ගිහි වේවා පැවිදි වේවා ඔබේ ජීවිතයේ තුල පළවෙනිම ඉලක්කය වෙන්න. මොකද පියවරෙන් පියවර යන්නේ. දැන් අපි ඉස්සල්ලාම දැන් කෙනෙක්ගෙන් ඇහුවොත් ඇයි ඔයා බණ අහන්නේ, ඇයි ඔයා ධර්මයේ දියුණු කරන්නේ, මං කොහොම හරි ඉක්මනට ඉස්සල්ලාම රහත් වෙනවා කියලා හිතනවනම් රහත් වෙන එක තමයි අපේ අරහත්ත්වයේ තමයි බුද්ධ ශාසනය තුල නිෂ්ඨාව. ඒක තමයි කෙනෙක්ගේ ඉලක්කය. හැබැයි එතනට යන්නේ පියවරෙන් පියවර. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. පිංගතුනි ඉස්සල්ලාම සද්ධානුසාරී ධම්මානුසාරී වෙලා සෝවාන් මාර්ගයට පැමිණෙන. ඊට පස්සේ යා සෝවාන් ඵලයටපත් වෙන. ඊට පස්සේ යා සකදාගාමි මාර්ගයේ වඩලා සකදාගාමි ඵලයටපත් වෙන. ඊට පස්සේ යා අනාගාමි මාර්ගයේ වඩලා අනාගාමි ඵලයටපත් වෙන. ඊට පස්සේ තමයි අරහත් මාර්ගයේ වඩලා රහත් වෙන්නේ. අර පටන් ගන්නකොටම ඉඳගත් ගමන් රහත් වෙනව නෙමෙයි, ක්‍රමානුකූලව අවබෝධයක් තුළ ටික ටික ටික ටික ගැඹුරට වැටහිලා අවබෝධය කරා යන වැඩපිළිවෙලක් තියෙන. බුදුරජාණන් වහන්සේ පහාරාද සූත්‍රයේ තුල පෙන්නනවා හරියට මහා සාගරයේ පිළිවෙලින් ගැඹුර කරා යනවා වගේ. මගේ බුද්ධ ශාසනේ පිළිවෙලින් ටික ටික ටික ටික තමයි අවබෝධය කරා, ධර්මාවබෝධය කරා යන්නේ. අන්න ඒ නිසා පිංතුනි ඒ ඉලක්කය තුළ ටික ටික ගමන් කරන්න. ඔබ ගිහි ජීවිතයේ ගත සමහරලාට ඔබට අමුදරුවෝ ඉන්න පුළුවන්. ඔබේ ගිහි ජීවිතයේ තුල ඔබ රැකී ආරක්ෂා ව්‍යාපාර වෙලහෙළඳාම් තුල ඔබ නොයේ කරදර බහදා ගොඩක ඉන්න පුළුවන්. සමහරලාවට බණ ඇහුවට ඔබට හිතෙන්න පුළුවන් කියන දේ ඇත්ත. ඒ වුණාට අපි කොහොමද ඉතින් මේ අපිට කොහෙද ඕව කරන්න වෙලාවක්. හැබැයි මතක තියාගන්න ඔබට වෙලාවක් නැහැ කියලා ඔබ ධර්මාවබෝධයට තියෙන අවස්ථාව අතහරිනවා කියන්නේ ඔබ සතර අපායට යන්න ක්‍රමයේ හදා ගන්නවා කියන එක. මොකද ඔබට වෙලාවක් නැහැ කියලා ඔබට අපායෙ මිදෙන්න පුළුවන් කමක් නැහැ. කවුරුත් එන්නේ නැහැ ඔබව බේරගන්න. ඔබම උත්සාහයෙන් වීරියෙන් ධර්මයේ දියුණු කරගත්තොත්, ඔබම ධර්මාවබෝධයට වීරිය වැඩුවොත්, අන්න ධර්මයෙන් ඔබව ශ්‍රේෂ්ඨත්වයේ කරාරගෙන යන. ඒක ධර්මයට කරන්න පුළුවන් දෙයක්. බාහිර කෙනෙකුට, බාහිර පුද්ගලයෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පිංගතුණී දේවදත්ත ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, තථාගතයන් වහන්සේ මේ දේවදත්තගේ හිත තරම් බුදු ඇසින් වෙන කාගේවත් හිතක් දිහා බලලා නැහැ කියන අනේ මේ පුද්ගලයා බේර ගන්න පුළුවන්. කොහොමද මේ පුද්ගලයාව බේරගන්නේ? මේ පුද්ගලයාට යහපතක් කරන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේ නිතර දේවදත්තගේ කිය ගුණයක්වත් තියනවද ඔහු බේර ගන්න කියලා හැම වෙලෙම බුදු ඇසින් ඒ දිහා බැලුවා කියන. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නනවා හරියට කෙනෙක් ඉන්න අසූචි වලක වැටිලා. දැන් වලේ වැටිලා ගිලිලා ඔළුවත් වැහිලා තියෙන්නේ, දැන් ඇතුළටම ගිලිලා. හැබැයි කරුණාවන්ත කෙනෙක් වල වටේ ඇවිද ඇවිද බලනවා කොහෙන් හරි ඇදලා ගන්න, අඩුගානේ කොණ්ඩෙන් හරි උඩට ඇදලා ගන්න පුළුවන්. එක්ක අඩුගානේ ඇඟිල්ලක්වත් උඩට මතුවෙලා තියෙනවද? මෙයාව ගොඩ ගන්න ඇදලා ගන්න කියලා බලනවා කියනවා. එතකොට අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම මේ දේවදත්ත දිහා බැලුවා කියනවා. අනේ කොහොමද මෙයා බේරගන්නේ? යම් කිසි කුසල ධර්මයක් යහපත් දෙයක් තියෙනවද ඔහු බේරගන්න කියලා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දේවදත්තගේ හිත තරම් වෙන කාගේවත් හිතක් දිහා බලලා නැහැ කියන. එතකොට අපිට පේනවා පිංගතුණී ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකටවත් කෙනෙක්ව බලෙන් නිවනට ගෙනියනවා කියන එක. කොහොම හරි බේරගෙන කොහොම හරි ධර්මයේ කරා එහෙම ගෙනියන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළි තුම් හේ කිච්ඡං ආතප්පං, මහණෙනි ඔබමයි ඔබමයි මේ දේ කළ යුත්තේ. අක්ඛාතාරෝ තථාගත. බුදුරජාණන් වහන්සේලා කරන්නේ මඟ පෙන්නනවා, පාර පෙන්නනවා, පාර කියලා දෙනවා විතරයි. බලෙන් නිවනට ගෙනියන්න පුළුවන්කමක් නැහැ, පාර කියලා දෙන්න පුළුවන් එච්චරයි. ඒ පාරේ යනවද නැද්ද, ඒ පාරේ ගමන් කරනවද නැද්ද, අපායගාමී මාර්ගයක යනවද, නිරේට වැටෙන මාර්ගය යනවද, තිරිසන් ලෝකේ වැටෙන මාර්ගය යනවද, ප්‍රේත අපායකට වැටෙන මාර්ගය ගමන් කරනවද, එහෙම නැත්නම් සුගති සහිත මාර්ගයක නිවන කරා යන මාර්ගයක ගමන් කරනවද කියන එක ධර්මයේ කරා යන ශ්‍රාවකයා තුළ තියෙන ලක්ෂණය. අන්න ඒ නිසා ඒ ධර්මය තේරුම් ගන්න වීර්යය වඩන්න, ධර්මය අවබෝධ කරගන්න උත්සාහයක් ගන්න. බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය උනේ උන්වහන්සේගේ ශ්‍රාවක වෙච්ච භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස මේ ධර්මී ගැන ව්‍යක්ත විසරද බහුශ්‍රුත ධර්මදරායි බවට පත් වෙලා ධම්මානුධම්ම ප්‍රතිපදාවේදීලා සාමීචි පටිපන්න අනුධම්මචාරී පිරිසක් බවට පත් වෙලා උන්වහන්සේගේ ශ්‍රාවකයන් මේ බුද්ධ ශාසනයේ බබලවන ශ්‍රාවකයන් බවට පත් වෙන තෙක් පිරිනිවන් පාන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී පිරිනිවන් පාන්න ආරාධනා කරපු හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේ පාපී මාරයට ප්‍රකාශ කරා. එදා චාපාල චෛත්‍යස්ථානයේ අසලදී මාරයා ඔය කාරණේ සිහිපත් කරලා තමයි බුදුරජාණන් වහන්සේට කියන්නේ, ස්වාමීනි ඔබ වහන්සේගේ ඉලක්කය දැන් සම්පූර්ණයි. දැන් ඔබ වහන්සේ වැඩ හිටිය ඇති. මේ වෙනකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ලෝකෙ බැබලෙනවා. ධර්මයේ ගැන ව්‍යක්ත විසරද බහුශ්‍රුත ධර්මදර ශ්‍රාවකයෝ දැන් පහළ වෙලා. ඒ නිසා ඔබ වහන්සේ වැඩ හිටිය ඇති පිරිනිවන් පානසේක්වා කියලා. එදා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බලනවා, බුදු කෙනෙක් කළ යුතු සම්බුදු කෘත්‍ය දැන් අවසානයිද? ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ සම්බුදු කෘත්‍ය සිදු වෙලා අවසානයි. අන්න ඒ නිසා ආනන්දේ තව මාස 3ක් අවසන් වෙන තැන තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාර අතහැරලා පිරිනිවන් පාන අදිෂ්ඨාන කළේ උන්වහන්සේගේ සම්බුදු කෘත්‍ය අවසන් වෙලා තිබිච්ච නිසායි. එහෙම නැතුව මාරයට ඕන නිසා, මාරයා ආරාධනා කළ නිසා පිරිනිවන් පෑව නොයි. බුදු වෙලා පළවෙනි සතියේත් මාරයා ආරාධනයක් කරා. විටින් විට 16 වතාවක් ස්ථාන ගණනාවකදී පිරිනිවන් පාන සීක්වා, පිරිනිවන් පාන සීක්වා කියකි මාරයා ආරාධනා කළා තියෙන. හැබැයි බුදුරජාන් වහන්සේ හැම වෙලාවෙම පෙන්වුවේ පාපී මාරේ නුඹට ඕන විදිහට තථාගතයන් වහන්සේලා පිරිනිවන් පාන්නේ බුදු කෙනෙකුගේ සම්බුදු කෘත්‍යයක් තියෙන. අන්නේ නිසා පින්වතුනි, ඔබත් බුදුන් සරණ ගිය ගිහි ශ්‍රාවකෙක් වෙන්න පුළුවන්, බොහෝ වෙලාවට පැවිදි කෙනෙක් වෙන්න පුළුවන්. ගිහි පැවිදි සියලු දෙනාටම තියෙන එකම ඉලක්කයයි මේ භයානක සංසාර දුකෙන් නිදහස් වීම. ඒ පිණිස අද අපිට බාහිරින් ලැබෙන කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි හොඳින්ම තියෙන කාලය. ඔබ තුල ඇති කරගත යුත්තේ යෝනිසෝ මනසිකාරයයි ධම්මානුතම ප්‍රතිපදාව. අන්නේක් අංග ඔබ තුල ඇති කරගෙන මේ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077912 4715 077640160 දුරකථන අංක මගින්ද 071 8027 197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්මදානය

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

ගීතය සෑම දෙනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුදිල ගුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

වෙන්නේ ගීතයක තිබෙන්නා වූ ආදරණීය බව, මිහිරි බව විඳගන්න ඒ ගීතයේ අර්ථය දැන ගැනීම අවශ්‍ය නැහැ. මොකද ගීතයේ තිබෙන සංගීතය මවන රටාවන්ට අනුව අපි මනක් කල්පිත සිද්ධි දාමයන් මවා ගන්නවා. ඉතින් ඒ වගේ අපූර්ව සිතුවිලි දාමයක තනිවන්නට මේ ගීතය හොඳම ගීතයක් වෙයි කියලා මට හිතෙනවා.

ගීතයකට සවන් දීම එක වෙලාවකට ජීවිතයට ලැබෙන විරාමයක්. ඔබේ විඩාබර දෙනෙත් නිවා සවනින් අහන්න මෙය ඔබේ විඩාබර මනසට සුවයක් ගෙන දෙයි.

ඉනි සිනමාවේ දැවැන්ත චරිත ඔබ වඩාත් ආදරය කරන චරිත එක්ක හින්දි චිත්‍රපට ගීතවල රූපරාමු තවමත් ඔබේ මතකයේ ඉතිරි වෙලා ඇති. තවමත් ඔබේ මතකයට නැගෙන ඇති. ඉතින් හින්දි චිත්‍රපටයක අපූරු ගීතයක් රසවිඳින්නට හොඳම වෙලාව මේක කියලා මට හිතුණා. ඉතින් ඔබේ මතකයන් එක්ක තනි වෙන්නට ආරාධනා කරනවා.

0: පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ඒක දුස්සදායක කියලා හාමුදුරුව කෙනෙක්. එක දවසක් මේ ස්වාමින් වහන්සේ පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පියමුතුරා බුදුරජාණන් වහන්සේට පින්වතුනි එක් වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජා කිරීමේ ආනිසංසයෙන් 36 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 33 වතාවක් මහා රාජ්‍යයේ පෘථිවි රාජ්‍යයේ රජකම් කරන තිබෙනවා. මනුලොවදී සඳහන් කරලා තියෙන ආනිසංස මෙහෙම දක්වන්නට පුළුවන්. රූමත් පුද්ගලයෙකු බවට පත්වීම, ගුණවන්තයෙකු බවට පත්වීම, බොහෝ වස්ත්‍රාදිය ලැබෙන කෙනෙක් බවට පත්වීම, බොහෝ භෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, උඩුමියන් ලැබීම, රන්වන් පාට ශරීරයක් ලැබීම, රන් රිදී මුතුමැණික් කියන මේ කාරණාවන්හි ආර්ය වූ සම්පන්න ලස්සන ජීවිතයක් ලැබීම වස්ත්‍ර පූජාවේ ආනිසංස වශයෙන් සඳහන් වෙනවා. මීට අමතරව පින්වතුනි පිරින්දවත් අපදානයට අනුව මෙන්න මේ කියන ආනිසංසද ලබා ගන්නට පුළුවන්. දුහුවිලි නොඇලෙන සමක් ඇත්තෙකු වීම. දුහුවිලි ඇලෙන්නේ නැති සමක් ඇත්තෙකු බවට පත්වීම. කාන්තිමත් ලස්සන ශරීරයක් ලැබීම. සුසිනිඳු ශරීරයක් ලැබීම. මෙන්න මේ ආනිසංස ලැබෙනුයේ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් වස්ත්‍ර පූජා කිරීම හේතුවෙන්.
1: සුදු ලගුවන් බුදලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක් අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමගයි.

මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නයි.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිරෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයක්. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් කීර්තිය උදා කරගන්න
1: රැඳී සිටින්නේ.

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සුදිලේ ගුවන් විදුලියේ

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

යමෙකු උතුම් සද්ධර්මය අසන්නේ නම් අතිශයින් ගෞරව පූර්වකව ඇසිය යුත්තේය. එවිට ස්වර්ග මෝක්ෂ සම්පත්තිය සැබවින්ම සිද්ධ වන්නේය.

බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

පින්වත පව් කරන්නා මෙලවත් ලැබෙනවා. ඒ වගේම පරලවත් ලැබෙනවා. මෙලව පරලව දෙලොවම ලැබෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ලැබෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට.

යාළුවනි, දිනපතා 5:00 සිට 5:60 දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුල ගුවන් විදුලිය පිළිම කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ

0: පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද? මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයේහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය.

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

0: පිංගතුනි කොට්ටයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස මොනවාද? ඔබ අප්‍රමාණව කොට්ට පූජා කරලා ඇති. හිස තබන ඒ කොට්ට කොයිතරම් පූජා කරලා ඇද්ද? කල්පනා කරලා බලන්න, ගෙදරක සාංගික දානයක් පූජා කරන විට ඒ සාංගික දානයට එකතු කරගන්න ඕනේ ඔබ කොට්ටය. එය පූජා කරනවා. නමුත් එහි ආනිසංස සමුදාය ඔබ දන්නේ නැහැ. හැබැයි එය පූජා කළ යුතුවන්නේ සද්ධාවෙන්, ගෞරවයෙන්. සිත සකස් කරගෙන පූජා කරන්න. ඒ පූජා කිරීමේ ආනිසංස හයක් පිළිබඳව සඳහන් වෙනවා. අසන්නේ ආනිසංස වටිනා කොට්ට ලැබෙනවා. සංසාරයේ ඔබට ඒවා නැවත ලැබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සිත එක අරමුණෙහි පවත්වාගෙන විසීමට ශක්තිය ලැබෙනවා. ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වෙනවා. සිත, කය, වචනය කියන තුන්දොර සංවර කරගෙන යහපත් ඉන්ද්‍රිය දමනයෙන් යුක්තව ඔබට කටයුතු කිරීමේ හැකියාව ඇති වෙනවා. සිත සමාධිගත කර ගැනීමේ හැකියාව ඇති වෙනවා. වත් පිළිවෙත්, ආචාර සමාචාර උතුම් ගුණධර්ම වලින් ඔබේ ජීවිතය පිරිපුන් ජීවිතයක් බවට පත් වෙනවා. බෝධිපාක්ෂික ධර්මයන් හා ත්‍රිශික්ෂාවන්ගෙන් අනුගමනය කිරීමට ඔබට ශක්තිය ලබා ගන්නට පුළුවන්. යහපත් ධර්මානුකූල ජීවිතයකට හේතු වෙන, මඟ කියා දෙන මහා පින්කමක් තමයි කොට්ටයක් පූජා කිරීමේ ආනිසංසය.
1: සොතිර කුවන් පෙතලියා.

නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළව විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: බෝධි පූජාපින්කම සුදුල ගුවන් ගුදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදාකරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව්මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණි හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

සුරාමීරය මජ්ජපමා දට්ටානාවීරමණී සික්කාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංචසීලං ධම්මං සාදුකං

කල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් ශාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පළ කරන්නේ. ලංකා වාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් ශාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

බොහෝමත්ම සැදැහැසිතින් යුත්තව සකස් කරගත්තා වූ පූජා ද්‍රව්‍යයන් පුද පෙරහැරින් බුදු පුද සඳහා චෛත්‍ය රාජානන් වහන්සේට, බෝධීන් වහන්සේට, බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස, අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහැත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි. පූජා වෙත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි. පූජා වෙත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්න.

අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මගහැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති ඌදුරු සියල්ල මගහැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියනු තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාත

ังจายาสุไมหังแฮมดินามมากีวาดปัสสุมิมกิอันนะ

0: Sadu, sadu, sadu.
1: අපි හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්. දැහැත් ගිලන් පස බිහිත් බඩු. ඖෂධාදී වූයේ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු ව්‍යසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපානා වූ 98ක් රෝග 99ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතා උන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දෙනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්ගුදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදයේ රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයා පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

කසලගොඩේ දුක් විඳින අසරණ දරුවා. පිංගතුනි සැවැත් නුවර නගර සෝබනියක් සිටියා. මේ නගර සෝබනියට දාව පුංචි පුතෙක් උපදිනවා. මේ ඉපදෙන පුතා පිරිමි දරුවෙක් බව දැනගත් නගර සෝබනිය එක පුරුෂයෙකුට කියනවා මේ පුතාව ගිහින් සොහොන් භූමියට දාන්න කියලා. ඔහු විසින් ගිහිල්ලා ඉපදුන දවසේම මේ දරුවාව සොහොන් භූමියට ගිහින් දානවා. පින්වතුනි, අසරණ දරුවාට කිසිම කරදරයක් පීඩාවක් සිදු වුණේ නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලොව බලන විට මේ පුංචි දරුවව පෙනෙනවා. මිනිසුන් වටවෙලා එම ස්ථානයේ රැඳී සිටිනවා. බුදුහාමුදුරුවෝ දැකලා මේ දරුවාට පිහිට වෙනවා. ඒ අවස්ථාවේ පිරිස අහනවා, ඉපදිලා ඉපදුණු මොහොත

තේම මේ කසල ගොඩේ දුක් විඳින්නට සිදුවන අකුසල ක්‍රියාව කුමක්ද කියලා. පෙර ආත්ම භාවයක පින්වතුනි පිරිසක් එකතු වෙලා භික්ෂූන් වහන්සේලාට දන් දෙනවා. ඒ භික්ෂූන් වහන්සේලාට දන් දෙනකොට මේ දරුවා ඒ ආත්මේ මිසදිටු සිතුවිලි තියෙන පුරුෂයෙක් බවට පත් වෙලා ඉපදුනා. මේ දෙන දානයන් පිළිබඳව දැකලා ඔහු මෙහෙම කියනවා. ඔය මුඩු මහානන්ට දන් දීම, මහාන බමුණන්ට දන් දීම ඔබට ප්‍රතිඵලයක් නැහැ. ඔය තුලින් පිනක් කුසලයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔය දෙන දාණය ඌට වැඩිය හොඳයි ගිහින් කසල ගොඩකට දාන්න කියලා. අන්න ඒ කියපු වචනයෙන් පින්වතුනි මේ ක්‍රියාව සිද්ධ වුණා. ඉන්පසුව දින 7ක් පුරාවට අම්මාගේ කීම අහලා සමාව අරගෙන දින 7ක් මහා සංඝරත්නයට කැඳ දානයක් දුන්න කියන සඳහන් වෙනවා. අන්නේ හේතුවෙන් කිසිම උපාද්‍රවයක් ජීවිතේට සිදුුනේ නැහැ කියලා සඳහන් වෙනවා. නමුත් ඉපදුණු මොහොතේම කසල ගොඩක දවස් 7ක් දුක් විඳින්නට සිදුනා. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් සිදු කරන අකුසල ක්‍රියාව අවබෝධ කරගන්න. ඔබ වචනය පාවිච්චි කරමින් කරන කතාව අවබෝධ කරගන්න. මේ පුංචි දහම් කරුණ ජීවිතයට වැදගත් වේවි.

පින්වත. කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජයගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන්. කවරෙක් මනාව දෙසන ලද සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ. ධම්මපදය

යමෙකු උතුම් සද්ධර්මය අසන්නේ නම් අතිශයින් ගෞරව පූර්වකව ඇසිය යුත්තේය. එවිට ස්වර්ග මෝක්ෂ සම්පත්තිය සැබවින්ම සිද්ධ

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සිදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රියකරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මනෝවිද්‍යාවේ ප්‍රියා ඔබ දන්නවා. මනෝවිද්‍යාවේ ප්‍රියා හැටියට සැලකෙන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. ඔහු මිනිසාගේ රඳා පැවැත්මට හේතු වන ප්‍රධාන කරුණු දෙකක් පෙන්වා දී තිබෙනවා. ඒ තමයි ජීවත් වීමේ පෙළඹුම සහ ලිංගිකත්වය. ෆ්‍රොයිඩ්ලා පවසන මේ ලිංගිකත්වය පෙළඹුම අපේ සාහිත්‍යයේ එන්නේ රසාලිප්ත සුන්දරම වදනක් වන ශෘංගාරය හැටියට. ප්‍රේමවන්තයෙන් එක්වන විටත් ශෘංගාරය ඇති වෙනවා. ඒ වගේම වෙන්වීමේදී ඇතිවන්නේ ශෘංගාරය. වෙන්වීමේදී ඇතිවන ශෘංගාරය අපි හඳුන්වනවා විප්‍රලම්භය කියලා. ප්‍රේමවන්තයෙන් වෙන්වීමේදී විප්‍රලම්භය තුලින් ශෘංගාරය ජනනය කළ හැක්කේ වාසනා ගුණය සපිරි ප්‍රතිභා සම්පූර්ණ කවියෙකුට විතරයි. මා මීළඟට තෝරාගත් ගීතයත් ඒ වගේ එකක්. විශේෂයෙන්ම මා මීළඟට තෝරාගත් ගීතයත් ඒ වගේ ගීතයක්. මහින්ද දිසානායකයන්ගේ ප්‍රතිභාපූර්ණ කවිත්වය අපට මේ ගීතය අහලම දැනගන්න පුළුවන් වෙනවා. අහිමිව ඇති ප්‍රේමය කවියා රචකයා භාවාත්මකව සිහිපත් කරනවා. අහිමි වුණත් එම ප්‍රේමය අසිරිමත්. කාව්‍යාත්මක යෙදුම් වචන බස්වහර මේ ගීතයේ ගැප් වෙලා තියෙනවා. අතීතයේ අහිමි වී ගිය ප්‍රේමය සිහිපත් කරමින් එහි රසය ජනනය කරගන්නවා. මේ ගීතය වර්තමානයේ ඇසෙන ප්‍රේම යාදිනී ඇතුළත් ගීත රචකයින්ට තමන්ගේ නිර්මාණ දරිද්‍රතාව නැතිකර ගැනීමට ආදර්ශයක් වශයෙන් ගන්න පුළුවන් කියලා අපිට නිදසුනක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. හොඳයි, මා ඒ පිළිබඳව වැඩි විස්තර සඳහන් කරන්න යන්නේ නැහැ. ඔබ මේ කාරණාව හොඳටම දැනුවත්. මා මේ සඳහන් කළේ කුමක්ද කියන වග. එහෙමනම් කරුණාරත්න දිලුගනේ ජනප්‍රියත්වයට පත්වන්නේ මෙන්න මේ ගීතයේ ගැයීමෙන් පසුව වීම තවත් විශේෂත්වයක්. හොඳයි, අපි මේ අපූර්ව සුන්දර ගීතය දැන් සුභාවිත ගී රස විඳිමුතුලින් ශ්‍රවණය කරමු. ගී පද මහින්ද දිසානායකයන්, ගායනය කරුණාරත්න දිවුල්ගනේ, තනුව සංගීතය විශාරද ගුණදාස කපුගේ.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ ඔබ බැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: ආරුණික පින්වතුනි, පුංචි බණපදයකින් ජීවිතේ පෝෂණය කරගන්න, ඒකාත්මික වන්න මේ උතුම් දහම් පදය ශ්‍රවණය කරන්නට. කේලම් කීමේ බරපතලකම කොයිතරම් සසරට බලපානවද? සමහර වෙලාවට ඔබ ඔබේ ජීවිතයෙන් මෙය දැන හෝ නොදැන සිදු කරගෙන ඇති. මේ පුංචි බණපදය අහලා ඒ ක්‍රියාවෙන් පින්වතුනි ඔබ අත්මිදෙන්න උත්සාහවන්ත වෙන්න. නාරද හාමුදුරුවෝ එක දවසක් සමවස්සෝයෙන් වැඩ සිටිනකොට එක්තරා ප්‍රේතයෙක් දකිනවා. මේ ප්‍රේතයාගේ නම පූතිමුඛ ප්‍රේතයා. පින්වතුනි, මේ ප්‍රේතයාගේ ශරීරය දෙවියෙකුගේ වගේ ඉතාම ලස්සන රන්වන් පාටින් බැබලෙනවා. නමුත් පින්වතුනි, මුඛය ඇරියහම, කට ඇරියහම ඈතට විශාල දුඟදක් හමනවා. මහා ගඳක් විහිදෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, මුඛය පුරාම හැම තැනින්ම පණුව විදගෙන මේ මුඛය කනවා. මේ කාරණාව දැක්ක නාරද හාමුදුරුව මේ ප්‍රේතයාගෙන්ම විමසනවා, මේ තරම් ලස්සන රූපයක් ලබා ගන්නත්, ඒ වගේ මේ තරම් දුගඳ හමන මුඛයක් ලබා ගන්නත්, ඒ මුඛය තුල පණුව මුඛය අනුභව කරන්නත්, මුඛය කන්නටත් මොකද්ද කරපු මහා අකුසල කර්මය කියලා. මේ ප්‍රේතයා විසින්ම පිළිතුරු දෙනවා, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ බුදු සසුනේ මම භික්ෂුවක් බවට පත් වෙලා සිටියා. ඒ භික්ෂුවක් බවට පත් වෙලා ඉන්න කාලේ කායික සුවයෙන් සීලාදී ගුණධර්මයන් ආරක්ෂා කරගෙන කය සංවර කරගෙන මම කටයුතු කරපු හේතුවෙන් ඒ පිනෙන් මට මේ තරම් ලස්සන රූපයක්, රන්වන් පාට ශරීරයක් ලැබුණ කියලා. එහෙම පිළිතුරු දීන පින්වතුනි, මුඛයෙන් පණුව වැගිරෙන කටක් ලබා ගන්නට මහා අකුසල කර්මයක් කරා. ඒ අකුසල කර්මය තමයි ස්වාමීනි, භික්ෂූන් වහන්සේලා පිළිබඳව මම කේලම් කීම සිද්ධ කරා. සමගියෙන් හිටපු භික්ෂූන් වහන්සේලා දෙනමක් අසමගි කරා මම කේලමක් කියලා. අන්න ඒ විපාකේ නිසා තමයි මට මේ මහා විපත සිදු වුණේ. පින්වතුනි, ඔබට මේ පැහැදිලි කරේ ඔබේ ජීවිතේනුත් ඔබ දැන හෝ නොදැන මේ ක්‍රියාව බොහෝමයක් සිදු කරලා තිබෙන්න පුළුවන්. එනිසා ඒ අවබෝධ කරගන්න සංසාරයට ඒ ක්‍රියාව බොහෝමයක් බලපානවා.
1: සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා, ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය, ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ, අසරණ සරණ වූ, ත්‍රිලෝතිලක වූ, සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල, මහා බල, මහානිසංසදායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයේ ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංසදායකයි, මහා බලගතුයි. සදහව පින්වතුනි, පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
2: අවසරයි ස්වාමීන් වහන්සේ.
1: නමස්කාර.
2: නමෝ තස්ස

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී. දැන් මගේ එකම අදිෂ්ඨානය ලෝකයට සේවය කරන්න. මගේ දෑත්, පා, සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නැහැ.
මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණයේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න 아무තු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න 아무තු දෙයක් නෑ. රාගය, ద్వේෂය, මෝහය මා තුලම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව.
මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

කාරුණික පින්වතුනි, පුංචි බණපදයකින් ජීවිතේ පෝෂණය කරගන්න, ඒකාත්මික වන්න මේ උතුම් දහම් පදය ශ්‍රවණය කරන්නට. කේලම් කීමේ බරපතලකම කොයිතරම් සසරට බලපානවද? සමහර වෙලාවට ඔබ ඔබේ ජීවිතයෙන් මෙය දැන හෝ නොදැන සිදු කරගෙන ඇති. මේ පුංචි බණපදය අහලා ඒ ක්‍රියාවෙන් පින්වතුනි ඔබ අත්මි දෙන්න උත්සාහවන්ත වෙන්න. නාරද හාමුදුරුවෝ එක දවසක් සමවත් සෝයෙන් වැඩ සිටිනකොට එක්තරා ප්‍රේතයෙක් දකිනවා. මේ ප්‍රේතයාගේ නම පූතිමුඛ ප්‍රේතයා. පින්වතුනි, මේ ප්‍රේතයාගේ ශරීරය දෙවියෙකුගේ වගේ ඉතාම ලස්සන රන්වන් පාටින් බැබලෙනවා. නමුත් පින්වතුනි, මුඛය ඇරියහම, කට ඇරියහම ඈතට විශාල දුඟදක් හමනවා. මහා ගඳක් විහිදෙනවා. එච්චර විතරක් නෙවෙයි, පින්වතුනි, මුඛය පුරාම හැම තැනින්ම පණුවෝ විදගෙන මේ මුඛය කනවා. මේ කාරණාව දැක්ක නාරද හාමුදුරුවෝ මේ ප්‍රේතයාගෙන්ම විමසනවා, මේ තරම් ලස්සන රූපයක් ලබා ගන්නත්, ඒ වගේ මේ තරම් දුගඳ හමන මුඛයක් ලබා ගන්නත්, ඒ මුඛය තුල පණුවෝ මුඛය අනුභව කරන්නත්, මුඛය කන්නටත් මොකද්ද කරපු මහා අකුසල කර්මය කියලා. මේ ප්‍රේතයා විසින්ම පිළිතුරු දෙනවා, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ බුදුසසුනේ මම භික්ෂුවක් බවට පත් වෙලා සිටියා. ඒ භික්ෂුවක් බවට පත් වෙලා ඉන්න කාලේ කායික සුවයෙන් සීලාදී ගුණධර්මයන් ආරක්ෂා කරගෙන, කය සංවර කරගෙන මම කටයුතු කරපු හේතුව

0: ඒ පිණින් මට මේ තරම් ලස්සන රූපයක් රන්වන් පාට ශරීරයක් ලැබුණ කියලා. එහෙම පිළිතුරු දීන පින්වතුනි, මුඛයෙන් පණුව වැගිරෙන කටක් ලබා ගන්නට මහා අකුසල කර්මයක් කරා. ඒ අකුසල කර්මය තමයි ස්වාමීනි, භික්ෂූන් වහන්සේලා පිළිබඳව මම කේලම් කීම සිද්ධ කරා. සමගියෙන් හිටපු භික්ෂූන් වහන්සේලා දෙනමක් අසමගි කරා මම කේලමක් කියලා. අන්න ඒ විපාකය නිසා තමයි මට මේ මහා විපත සිදු වුණේ. පින්වතුනි, ඔබට මේ පැහැදිලි කරේ ඔබේ ජීවිතේනුත් ඔබ දැන හෝ නොදැන මේ ක්‍රියාව බොහෝමයක් සිදු කරලා තිබෙන්න පුළුවන්. එනිසා ඒ අවබෝධ කරගන්න සංසාරයට ඒ ක්‍රියාව බොහෝමයක් බලපාන බව.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක්, තැතිගම්මක්, ලොමුදැහැ ගැනීමක්, සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය

රෝගාතුරව සයනයේ වැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන්විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර